එකලේගෆාන් එබහි මූසාගෆාන් විදාල්වි අලුගෙ වෙරි රැස්කලා තිමං අලාශායි තිමං අලාග අහාය ෆාෆෆුස්සවාන්දේ අධි බරස්කලාංග රහ්මතුගෙ තෙරය අලමෙන් වද්දවාෆාන්දේ ඉබරස්කලාංගෙයි රහ්මෙ ලව්වා එම්ම රහ්මෙ වන්තරස්කලාංගේ.

මීසකුන්නේ හැම කෂවරුම් තිමංකලේගේ ෆානී තිබෑමීහුම් එම්මෙන්ගෙ ගාත අල්له ෆොනුවි රසූලායි එකලාංගී උඩුතකායි බිමුගෙ විරිකං එකලාංගෙ මිල්කුවෙ බොඩිගෙන්වා රස්කලාංගේ එකලාගෙ මෙනුවී ඉලාහකු නුවේ දිරුම් වනීවෙස් අධි මරුගන්නවනීවෙස් එකලාංගේ ෆහෙ අල්ලෝහෂායි උම්මිය නබියා කම්ගාවා එකලාංග රසූලාය තිබෑමීහුම් ඊමාම් වාශ එකල එගෆානී අල්ලෝහෂායි එකලාංගෙ බස්ෆෘතක ඊමාම්වෙ වඩාගන්නවා නබියාය අධි තියබෑමීහුම් එකලේග ෆානත් තබාවාශ එයි තිබෑමීහුම් තෙදුමගු ලිබිගත් මට්ටකයේ.

ඒවරෙන් නම් එංගෙවි හිඳු හඳුම කුරාශ තිය බෑ මීහුම් මිරසුගා වසම් විර්විති බේෂ අදි එරසුන් තිය බෑ මීහුම් එදේ ෆදකුන් කෑ උලේෂ අදි අලමෙන්ගේ එදුමකී කුෆ්ෆාෆත ෆුස්සව අෆූ කුරෙව්වු මේ දන්නවාශ අදි සජිද කුරා හාල් තිය බෑ මීහුම් එරසුගේ දොරෝෂෙන් වන්නාශ ඒරුන් තිමන් රස්කලාගේ තිය බෑ මීහුන්නම් තිය බෑ මීහුන්ගේ කුෆ්ෆාෆත ෆුස්සවා හුසීම ඉහසාන් තෙරීන්න තිමන් රස්කලාගේ හෙවකං ඉතුරු කුරබ්බා හුසීමේ.

දෙං ඒග තෙරෙන් අනියාවරී මීහුම් එවරෙන්න කියාශේ එංගෙවුණු බස් එනුම් බහක බදල්කොෆ්ුවේ දෙං එවරෙන් අනියා වෙරිව උළුණුකම්ග සබමුන් තිමන් රස්කලාගේ එවරෙන්ග මච්ච උඩුන් අජාබෙ ෆුණුවීමේ.

ඒගේ තෙරෙන් එබ්බයකු බුණෙහිද අල්ලාහ් එබ්බයකු හලා කුරවම් නුවත ගදවගම් වා අසාවකුම් අසාබ් දෙවම් විෆාවා බයක තියබෑමිහුම් වාස ඉවනී කී වෙගෙන් හෙජෙ එවරෙන් බුණුවේ තියබෑමිහුන්ගේ වෙරි රැස් කලාගේ හසරත හොසුරු හොසයුළුමගේ ගොතුන්නේ අදි එවරෙන් තක්වාවෙරු මට්ටකේ.

0: නාසුක් පරීග සිපකරුන් තම දනග නාසුක් පරිවිජ වානගත්ත මෙමත ජාදුවේ ලේකන රාණ ඒගමානක හඳුවස් නාරය පිනි පි ත
1: හඳු නාර
0: හඳු නාරද මේ යනගොත් අලුමන රඟලි කලුපය මොසමම කන්ත
1: ඒන ඉතුර කම්පියම වාස ද ද මෙහුරියා වාහකස් මෙගොත දක්කාන් ශාකරුන් ගත ලෙම්බරිනකි වර ආදයක්ක ද බැන්නුන් ේ ුන ලෙන්තව න්න සිපකරුන්තක ච්ච න්න මොලි

0: ගරින් හැගඩ ශස්මට මේ දිව රජග ොල්ම ති බෙවන ගඩ දන්නවාදකම ගේ අට ජහර වඩන්නවා බේපන වර මහිමවාන මෙවත බේරනක බල්ලව හෙ වන ර
1: ලන සම දෙම මියයින්ගේත මේ නොක වෙලා හර හෙදත්ත
0: හෙදත
1: නැමික මිදේ ලවෙන් ගත වලහ කෑම ලවේදත්ත
0: මේ බුණාගොතුම් වෙච්ජය අංහුන්න තියක රෝකණු ජයන
1: දැන් ඒ මිලවැ බැම්ි මාන කරවත කම්මන ගත ලව අනෙකොත එක ත් ල මානකර මේක අනගොත බුණනින් ගත පොස්ටිව කොම් මානකරයර අංහුණනක හිවර ගොද බයක අංහුන නුව ලෝන ඒය මේක පොස්ටිව මාන එකින් ගත ගොත මාන කොම හි
0: ර මශුරග දිය ලව දත්ත බ මාලක අදම මියදගේ මවද ගනක ඇති බැන කරේ දාන මියදගේ මවදු ගලු හද කාදන අමිල නස හතරම් කර ගොතු සමාකන්ද කත හැක ඔබ හම අල්මගේ මවදක ති බේ නම හත හර කර ල හද කල අඩු ඩ න ගත ල ල හිට න ලක ලයි කෝච් ිය න්ග ලම වර මහම හක විදාල ද ත ම ලම ග හ
1: සමලකු. හද ඉග කොම තනෙක්ග මඩු කොල්ලවයි මර හම ජේලයින් ඉන්න කාල ගොතේ එකකාද ගොතෙන් අඩුන් හිසස් වන
0: රිලෙක්ස්
1: රිලෙක්ස් ගත මෝඩෙක්
2: ඇඳුනු වැඩිය කිය අන ඇගේ ධාතු වෙස් වර හමචේ වගුතු කන්නුන්තෝ
1: හැඳුනුගේ
2: අස්ලු උපාවැරක හික්කෑමකන් අස්ලාගේගේ මානාගලි බේනම දන ැස්තු වර හිත්සය කොරුවා හික්කෑම කොරුවාම දුවහුගේ මිහුන්න හුරිහාතක රීලිස් අස්ලවර බොඩක් දිගිද
1: කියසාමකුත මේ වහ දෙක්ක නොසන්න
2: පාතොලො
0: බාතොලො කියන මෝසුන් තිසම්
2: මතු අනේ වර ශයිනිකොන් එනේ දොයකො මේ මෙැදුරු පහුවත අලාය මාමකාමක් ලවඩී වේදනක මදී විශ්සාර අනෙන් මේ දෙතින් දුව වෙස් නොවේ මේසාබාහද
0: රජ බොඩ බයක විස්සාර ෘස්ත බෙක මොසුම බෙහි දාර විදාලන මාසරද මෙවති බ හේගත තංකුල බණකොම තිව සම්වර වරක් බණකොම වර මේ විලා බෝකොම් ලෙන්
1: අලුනෙන් අහනේ අමිල්ල නෆ්සන් හිතරම් කරුම් හැන්වීම මේද මාන අමිල්ල කනාාදහගේ ඇත මවාස්ගේ නෆ්සන් හිතරම් කරුම් ගොතුම් කොබෑතේ මහ සමාල්කන් දෙවා කන්තාකි එකන්තත්ත වකිවතහ කොරුම්වා කන්තත්තාකි
2: අවුණු අස්ලු එම බොඩස් සමාකන්දය කමකි අස්ලු අලුුණු වැමිල නක්සන් හිතුරාම කරම ගොතුන් අලුුණු අබද ගබූ කොරහිවාන අස්ලු කොම්ම නස්ස කියස් කොම සුරාණ කිසේ සාතුක තොබී ගොතුන් සුසදම ස්වර බොඩු අගෙල් ලබ්වාවා හිච්චිකම අවුන් නස්ස හිතුරාම කරම ගොතුන් අලුන් අස්ලු එම බොඩ අස්ලු මිය දවානෙන් හම වාහදක්කෑන් එම බොඩ බැනුවි සෝග කිස්මී හම අස්ලු මි කමන් අලුවනු වාට්ටාමිය තොදෙන් අස්තු එම බෝඩ අලුණු කුරා කමකි අන නස්ස අන මීහාය අලුවනු ඉහිතුරාම කුරණ අලුවන නස්සම් ඉහිතුරාම කොරම් බේනු ස්පෝඩුකෝ ඒගේ සවබුන් අස්ලු මේ උපෙදේ ච්චකි රිටාන් ග රඟලු වෛත්තක අවන් මිදි බැඳ රඟලු ෆෝස්සය මිදිබෙන අන මීහාගේ පරාතුන් අවන් මිදි ගැනීම මවාද අවුණු නස් අලුම කිත මීතුරාම කුරිය සවන ඉහිතුරාම් අනෙන්න්න මීහැ නුදේ නම උපෙදුමුක ගොතුම් මුස්තමවතවෙක් ගොතුක බයිගේ ගොතු ගන බයික ගොතු මින් ලබ්වා තිබීරු අනෙමියම සලද නොදිදේකම් වන්න අඳගොතක වාන නොද එන්වීම අනෙමිය ඇති දෙවිගෙන් අලුවන් නස්සන් හිතරම කුරා මින් වරන් හම අනෙමිය ඇති දෙවිගෙන් රිටාන් ගේති යම එම එක්කොම් උල්ලම සසේවනද
0: ඒයිද මොහම ගතක්ග දැන් මේ විතරම් කරනගොතු මහල්තති කර පාම කිදත්ව හම යන හිතරම් කරීම දයගේ බදල්ලුග හිතරම් ලිබේනකව ඇති බල්ලවන මවාස එනොන්ත
2: නො ලිබේන
0: කව ලිබේනකව නොයි බල්ලම්
2: යගෙන් කමෙන් යම ලිබේන
0: ලිබේන දෙත
2: ආද අවු තිබෙස්ුල නමු මහතම කරවන තිබෙස අඳවාන නොන්තාව නමු නොංගොතක මහතම කරකම අරු කල්ලෙ නොන ගෝස් අදහම ගෝස් නොන් එක මස්ලුව කෙටගරස් කොර වේරහන ලවතව තිබේ ෆුලාස් නමු මහතම කරා නම ගබූ කරන කොම්මස්වාක අවු තිබේ ෆුලා අස්ු කොමසෝරක ඉතිරාණගේ බූරික ඉන් රිටාන් ග තිබේ ොල අවුන්ට ලිබෑ නොන්තෝ ඒ නොන්ද අස්ලු ඉංහම ජයමකක්වාන එද මෙ අවු ජුම්ලගොත ගැමිය ක්කරා කොම කමකි සේදුවහෙ ගැමික නස්සන් හම වර ඉතරාමකො ඉතරාම්කරම ඒගුණ ලොබ්වයමගනි නස්සු ගෙල්ල නොලිබැන හගේ මානගෙම සෑදාකරුවනි ගොතක දොන් හුරි හකමස් කුරාණ මසකත කුරාණම රෙස්්ටෙක්මි කොල්දන බ්‍රේකෙන්මි කොල්දන එහන්වීම නොන්තෝ අනේ ෆෙන්වස්මි බෝයාගන්නන ಬೋನಿ ಕಾರು ಹಿಕ್ಕಿ ಮುಂದೆ ಹಾಗೆ ಅಷ್ಟು ಏ ಮಾನ ಆಗೇ ಅವು ನಸು ಅಷ್ಟು ಕುರೆ ವೆಕ್ಕೆ ಅದು ಐದು ಐಹುತಿ ರಾಮಕ್ಕೆ ಇದು ಏ ನಸು ದಕ್ಕೆ ಲೋಬಿ ಬಂದು ಗೆಲ್ಲೊಂದು ಕೊರೊಂದೆ ಬೈಕಿ ಗೊತ್ತಲ್ಲಬ್ಬ ಬ್ಯಾವರ್ ಮೆಕ್ಕೊಂಗೊಳ್ಳೆಯರು ಅಣೆಮ್ಮಿಯ ಸೇತಿ ದೇವಿಗೆ ಅಳ್ಕೊಂಡು ಸೇತಿ ದಿನೀಮ್ ಅಣೆಮ್ಮಿಯಾಗಿ ಪುರಾತನ ಲಿವಿಗೆ ಎಮ್ಮೆ ಎಕ್ಕೋ ಭಾಷಾಜಿಗೆ ಆಮ್ ಅಷ್ಟು

0: ගඩින් අගට පස්මට මේ දිව රජ ම ාජර හන තිබේ ට අඩසව තිබේ ලන් කෙස් කර ගත රිද
1: මේ
0: වීගත අති දනවාල් පනම අවුමන්න මේන මි ලබෑග ලිබිෆ ඉන්නනේ මෙහෙන් ලබෑගේ කොමස හිසාබකු ගත
1: තකොට
0: ගත අවම මේ ඇල්බම්ගේ මෙන්න මේ දිිෆෙන්න්නනකි පරිලෝ
1: දිරසය කර
0: දිරසය කර ජවන එම ගත අවුමන්ද ගොලු බේෆනස් ගුලා කොබෑතු ලවයකිස් බලා හිසාබ දිය ගත ම අරම චෙකල් තිබෙන ද නැස්ත වන මසය කර පදස් කන්න ගත
1: දිරසයක නොගස්වා කාලවතක පසයගේ කාලවතක ලිබ්වාදකට ගොුවන මිහාර මෙති මියදුගේ මවලෝග ම ෝ බෑවරියව හත කාදම් අරුම් මෙන ෆෝනුම් ගුලාාදේ මෝසා ආදම් අස්නාමලෙකු
2: සලාම්
1: මෝස
2: ලබ
0: ආදවල් කනත කියසම් මැලුන අල්මන
2: අලුගන ගොල හිමරි
0: පහර ගොලුව පන්තම කොළ දුරුවසේ වැද මේ හ
2: එහෙමන
1: එහම ෙඩිය ඔන්න ගෙන් දත්ත
2: කොම බ්‍රස්් දුනේ ග සාර්තු හොම බ්‍රස්්ික අරන් මාල
0: එහෙම
1: විස්සාර විය සාමගත හන්ත වන්න
2: ර විය ඉන්සානුන දුවා සෙරකම යම් නිරහම් දෝජ පුරජ කමය දාන
1: එ කොකමතේ කොම පරස් වච්චේ ඒ විය පාරි බේර දත්ත
2: අල්ගනු වියවාරය අල්ගනු කොම හස්තයක් හදා දෝන කොළ සෑග
1: හතය කිත දවන තම හේදන
2: හස්තයක්ම හදන හම වී පන්පද තිරිස්
1: එහෙම දවාලක් දෙතින් හතරච්ච හෙදන දෙත්ත
0: දෝනීක දෝනි පෑන්නන දෝනික
2: දෝනි පෑන්න හදා දෝන ගන්නන
0: අමෝසකබ නියදගේ මෞදෝග මෝසය කියයාදකි කොව අල්ම වාහදක්කාල අමිල්ල නක්සන් ස්තරාම් කර මුගොතුන් සමාකන් දේ කංතහැකි කොබ
2: අමිල්ල නක්සන් අලුගන් විසාාදක වේහලත් විදාල කොන්නස් කන කල්ුවනක් පුරන් හවල් ත අලුගන්ට අලුගන්ට අමිල නස්සක් ගබුල් කරන ජයන බුණ කමි පුරවේ නෙත්තෝ ඒකන් වන්න මල්ගන අමිල නස්ස ගබුල් නොකරි කමන එකමවන පරාගන්න අම හැදිවා අල්ගන අල්ගනක අල්ගනු ලේ ජයක අල්ගන නෑ අමිල්ල කරන්නට වාර් ේත හැ වියච්චකි බොක්කෙල් දාම්ලගේ බොච්චෙල් දාම්ලගේ හම එක්ගොතක පුර ගොල එකන් කුරාණ ගෙන් හම එක්ගත සිකුඩන් විස්ට අලුවන් හම එක හත්තා එලකු උත්තාර අලු නිතන අලුකන්ඩක් ජයක වාරක පොහර මේේ හෙම අල්ගුණ අමි නස්ත එබ විස්නේ ලිකන් අලුගට වානේ එහිත විස්තා විස්තා හුත්තානක්කාක සම වෙෙන් එක සිවත හම එක්කම් විය ියතයි අල්ගොට අමි නස්ත ගබුල් කරනේ ලිකන් අලුගට වානේ අමිල නසත ගබුල් කොන් ජයන ලිකම් වානකන් එයි අස්තු අමිල නස්ත
0: එහිතරම් කරුම්
2: ඒ අලුගන අම නස ගබෝල පුරී ඒ එබුණ මුදතක නැදන කම එකම යාලුවනක හුත්තාල ද නත
0: එම අමිල නස හතරම් කොේ බන්සක දූ කොල
2: ඇහන්ට වානේ නා අමිල්ල නස ගබූල පුරවේන එක වඥා වඥාද
1: එම අමිල්ල නක්සං හිතරාම් කොරමග බැකයි නෆස වානකන්තත්ත නවානකංකම් දෙනගතුම සේදත්තම් එනම ආම ෝසෝ දගතුම් කංකම් වානකම ගබෝල කොර වාශය දැ කොරින් කරන්ට මසකයගේ මසාදගතු තිනගේ විදත්ත
2: වානක අල්ගන අදම බොත්තේ අල්ගු නමිල නස ගබූල් කරම අල්ගන තන් පුරා නිචේ එකම ඥා ිකම වානේ සිකුලියේ මසක නොකරේ එකම
1: එනවෙස් නොකරවකම ඔයදානයේ දැවත්තේ කොරට ද
2: නොවා කම නොවර කම පුරදාන
1: හොන් නාට එත්ත යගින්ත
2: හන්නම් විජේ ඒයි හොබිය එනවා එමලක්කි හොරියකම දන්නාස්මෙන් එන සැමියක පොරවේ කම එමියක අමිල ලක්ස ගබුල් කොරේ නිසාක අල්ගන අර ජිවාකොර ජිගු රුපක අල්ගන වි අල්ගන ල ගබුල් කරවේ අලුගන්න මිකොත් ඒ නේ
0: එම පරදම කමක් එක ගබල් කරු
2: ගබුල් අමිල ගබුල් කරු එක කොරව කම හෙකම ය එක නොකරවේ ගබුල් කොරවෙ අමි ලක්ස ගබුල් කොර කම නොකරවේ
0: එහෙමන දැත්ත ಮೋಸಾ ಹೆಂವೀಮ ಮೋಸಗ ವಾಹಕಿ ಕೊಮ್ಮೆ ಕಮೆ ಕುರಿ ನಮಸ್ ಅಮಿಲ್ಲ ನಫ್ಸ್ ಫುರ್ತಮ ಕಬೂಲ್ ಕುರಾರೆ ಏಕಮೆ ತಿಮ್ಮನೆ ಕುರೆವೇನಕ ಮೆ ನುಕುರೆವೇನಕ ಕಬೂಲ್ ಕುರಣ್ಯ ಹಿಸಾಬ್ ದೋಕಲ್ದಾರ ಏ ಇಹ್ತರಾಮ್ ಕೊರ್ಮ ಕೊತ್ನು ಕುರೆವೆ ಕಮೆಕೆ ಆ ಶುಕ್ರಿಯಾ ಮೋಸಾ ಶುಕ್ರಿಯಾ ಮೋಸ
1: ಮೌದೋಮಿ ನಿಮ್ಮಾದ ಮೋಸ ಹೈ ಬೇ ಫ್ರಮ್ ನವಾದ ಕಾಲೇಜ್ ಹಮ್ಮ ವಾರಂ ಮೊಹಿಮ್ಮು ಕಂಕಂ ಎಕಿ ಬೇಬೇ ಫ್ರಮ್ ಫಾಹ ಕೊರತ ಮೀ ಎಬ್ಬೆ ಫಳಕ ಫಟ್ಟಮ ಫಾಹ ಕೊಡಮಿ ಏತ ಹಮ ಗೇ ನುಕುಣ್ಣೇರೋ ಮಗಮತಿ ಗೊಂಡ ಗಾ ಕೊಳವಿ ಸಮ ಎಫರ ಕೊಲ್ಲೊಂ ಅಮಿಲ್ಲ ನಫ್ಸ ಕೊರವೆ ಇತರಾಮ ಉತ್ತರೆ ಕಮಕೇ ದೆ ಏಸಾಬು ಏನೆಯ ಎಮ್ಮಿಣ ಲಿಬೇನ ಫಾಯದಾ ಎಹುಲಿ ಹಾಕಮ ಫಾಹ ಕೊಡಮಿ ಏತ ದೆ ಅಮಿಲ್ಲ ನಫ್ಸುಗೆ ಕಂಟ್ರೋಲ್ ಎಮಿ ಹಕಂ ಒಣ್ಣನ್ ಜಹೇನ ಕಂ ಫಾಹ ಕೊಡವಿ ದೆ ಅಳಮೆ ವಾಹದಕ್ಕಾ ದಿ ಆಫಿಯಾ ಆಫಿಯಾ ಕಿ ಲೈಫ್ ಕೋಚಿಂಗ್ ಆಫಿಯಾ ಸ್ವರಮ ಹಿಮುಕಂ ಕಂ ಫಾಹ ಕೊಡವಿ ಏಗೆ ತಲೆಗೆ ಅಮಿಲ್ಲ ನಫ್ಸ ವಾಹದಕ್ಕಾಲ ನಫ್ಸು ದಕ್ಕೆ ಲೋಬಿ ವಾನ್ ಜಹೇನ ಕಂ ಗೇತ ದೆನ್ ಅಳೊಮ್ಮೆ ಕೊಯಮೆ ಹೆಕ ಸ್ಲೀಫಾ ನಿಗಮೆತ್ತಂ ಇಂತಿಹಾಂಗ್ ಇತರಕಂ ಎಹಮ್ ಎಕಂಕಂ ಅಳೊಮ್ಮೆ ಹದಾಂ ಕೊರ್ಮ ಕೀಸ ಅಳೊಮ್ಮೆಂಗೆ ನಫ್ಸಂ ಇಹ್ತಿರಾಮ್ ಕೊರಮ ಗೊತ್ತಂ ಕೊರವೆ ಕಮೆಕ್ಕಂ ಅದಿ ಹಮೆ ಹೆಮ್ಮೆ ಹಿಂಗೆದೇ ಕಮೆ ದಿಮಾಯಿಮ ಹಿಂಗೆ ನೇದೇ ಕಮೆ ದಿಮಾಯಿಮ ಅಳೊಮ್ಮೆ ಏಕಮಕ ಶುಕುರ್ ವರಿವೆ ಇಮ್ತಿಹಾನಕ್ಕ ಕಮ ಗಬೋಲ್ಕೊ ಅಳೊಮ್ಮೆಣ್ಣ ಲಿಬಿಫಾ ಹಿಂಗೇತ ಅದದ ನುಕುರವೆ ಫದ ನಿಗಮೆತ್ತಂ ಅಳೊಮ್ಮೆ ಹದಾಂ ಕೊರ್ಮ ಕೀಸಿಗೇತ ಅಳೊಮ್ಮೆಂಗೆ ನಫ್ಸ ಸಮಾಲ್ಕೊಂ ದಿನ ಮುಗುತ್ತಂ ಇಹ್ತಿರಾಮ್ ಕೊರ ಮುಗುತ್ತಂ ಅಳೊಮ್ಮೆಣ್ಣ ಕೊರವೆ ಕಮೆ ಕೇದತ್ತ ವರಗಿನ ಕಂಗ ಫಾಹ ಕೊಡುವ ಹೆಂಬೆ ಫಳ ಫಾಹ ಕೊಡುವ ಹಿಂಗೇತ ಅಮಿಲ್ಲ ನಫ್ಸ ಕೊರ ಹಿತರಾಮೆ ಗೊತ್ತಂ ಎಮ್ಮೆ ಮುಹಿಮು ಕಮೆ ಗೊತ್ತ ಅಳುಮೆ ಕೊರಂ ಜೇನ ಕಮಕಿ ಎ ನಫ್ಸ್ ನರಕ ಸದಾಮೆ ಕೊಡುಮೆ ಗೇತ ವರ ಮುಹಿಮು ಕಮೆ ವರ ಮುಹಿಮ ಪಾಯಿಂಟ್ ಹಿಂಗೇತ ಮಿಕಾದ ವರ ಗಿನ ಕಂಕಂ ಇಕಿ ಬೇ ಬೇ ಫಳ ಫಾಹ ಕೊತ್ತ ಬೇತ
0: ಎಮ್ಮೆ ಮಿಹಾಯ್ ಸಾಮ ಅಳುಮೆಂಗೆ ಮಿ ಮೌಲು ನಿಮ್ಮಾದಾನ ಅಳುಮೆಂಗೆ ಉಮ್ಮಿದ್ ಕುರಣಿ ಅಳುಮೆಂಗೆ ಮಿಯದಗೆ ಪ್ರೋಗ್ರಾಮ್ಗೆ ಅಳುಮೆಂಗೆ ಮಿಯದಗೆ ಮೌಲ್ದೋಗ ವಾಹತಕ್ಕೆ ಬೇ ಫಳ ಇದಕ್ಕೆ ವಾಹಫುಳ ತಗೊಂ ಅಳುಮೆಂಗೆ ಅಡುವತ್ತಂತಿ ಬೇಫಣ್ಣ ಆ ಮುಹಿಮ ಫಿದಾಳ್ತಕ್ಕೆ ಲಿಬಿಗೆ ಗೆಜ್ಜೆ ಕಮ ಅದು ಅಮಿಲ್ಲ ನಫ್ಸ ಇಹ್ತರಾಮ್ ಕುರುಮ ಗೊತ್ತು ಅಳುಮೆ ಕುರಂವಿ ಕಂತತ್ತ ಹಿ ಕೊಬ್ಯಾಕಂ ಹೆಂಗೆ ಒಡಾಂಫಿ ಕಮ ಅದೇ ಕಮ ಸ್ವಾಮ ಮಂಫಾತ ಕೇಸ್ಕುರಾಣ ಕಮ ದತ್ತ ಎಂಬೆ ಉಮ್ಮೀದಾಗಿ ಹಿಂಸಾಮ ಅಳುಮೆ ಮೌಲ ನಿಮ್ಮಾಲಿ ದೆಂಗ ಅಳುಮೆ ದಾಣಿ ಕುಳಿವರ ಖಬರ್ತಕ ಅದಿಮ
3: IKEA presents
4: Bajur Hinne
5: IKEA Opticals in Enghas Rufiyai Mati Givya Fariya Kura Vage Nasib Veri Farataka Debe Fulaka Drum Loan Umra Dature Mi Promotion Gahe Dukura Kumme Enghas Rufiyai Ka Kooparne Mi Ge Iturun Tafato Eki Brand Takun 30% Hameya Discount Adi Kumme Thing Haas Rufiyai Mati Kura Vagya Fariya Ka Fasa Teka Rufiyai Gift Voucher Adivas Adivas Nasib Agwazan Kolle Umang Ailaya Rattahin Naayko Avahang IKEA Opticals Ziyara Kura Vaha

0: දැන් ගැනක් දුවහු හැඳුනු නිකුන්නානේ අංහැනු මේ පිරිහෙනු කෝඩිය බිලෙන් අල පිරිහෙනු කෝඩිය බිලෙන් අල දැන් එදු හක්ගන් දෙදුරු පහු පිරිහෙනු කෝඩි වියුම් ඔන්නානේ පිරිහෙනු කෝඩි විය
1: ඒකොමි කෝඩි කුළුවර පුරියත් දාන දෙත්ත
0: ගඩු වාහම වර සභාපි අමිද මිලතුක හම මේ රඟලු ජීති ගොතෙක්ද
1: කුරවේ කම දෙත්ත
0: කෝඩි කුළුවර
1: මෙහරු මී
0: ගැනදු සේම් සේම් හම දාන අංගෙන කෝඩි බිලෙන් අලාගින් හම අංගෙන කෝඩි බිලෙන් අලා ඒ ගැනදු සේ හම අංගෙන කෝඩි දුමු ඒකත පුරියත් දානි දැන් එයා පහු මෙදානේ හම මේ අනේ කිරුක කොනේ දුබුමා බොඩමස් කියුමා බොඩමස් දුබුමා දෙලිමාලි আদি ආසගත ගමිරක පීවි දෙලිමාලි දි වරන් ආස රක්ෂිත වරන් වර සදා පීවි උපීති ගොතක දෙලිමාලි අනේ භාස නමුරේ නෙරගින් පුරියදා කුලිවරෙන් මෙහු ගෙමි හාස කුලිවර කවානේ දෙලිමාලි කුලිවර
1: දැන් මේ මකි මිෆාර අනේ ඉතුරු හාස කමේ අල තාරෆ කුරවස් හාස කමේ පිටු
0: මයලුතේ ප්‍රතනායකම දෙණි තගාපි ඒ ගොතුන් අලම නිදලෙ කුරි සුරේ කුලම වන්න කුලිගත පුරම ඊට දැන් එයාට හම මේ බයි මොබාරක් ගොත අනේ මේ ගෝණි ඒ සම්සාරේ අදි අනේ මේ එකද මේ මොබාරක් බයි හුණි කියන කල මොබාරක් ගොත පුරිය දාන බඳරුගා අවීර පහ පුරානේ අදි එදෙනි අනේ ඊදු එක්දස් දුවහේ අනේ මේ හොහත් දුවා නෝලා අනේ ෂෙඩියුල් මෙතනදී අපි මෙතන ගියක මා පොඩක් නොගොස් වානේ ගොතක කල්මේ ගාවලේ කුරියස්සා
1: මොලේ එහම මොයිදුග හොරි හතු එක සුරි හවකුතෙක් ගැ සම ඒදුග කොමස් කරකා තේ hinga ගොත ෂෙ දෙත
0: hinga ගොත මණකි අනේ මෙන්දුරු කුරියස් මෙන්දුරු පාස් ඒ හවි සාවීරු අනේ හවි මෙතන විහවීරු අපි ගේනුව සුමණිගේ
1: ඉතිරං මේ ඊතුක පෙනිගෙන් දානි රෂන් අරාමී හොනවස් කිහා උෆාවර කිහා කුදගද කිහනෙත්තු
0: මයිගන ගොතෙක ඉන්නමා දෝකි අනෙ මේ මා කුලගොත ගොතෙක ග මෙහමානුන් නම්මා සබා කියුමක රෙඩි එන්න වන්න එහෙ නමවෙස් රහ වීනතර කුරුම මෙදන මේ රහතර සාප්තාහිර කුරුම කෝ රීතිකම් පෙන්නානෙහෙන් බේවමට්ටකා හම මේ හම කිසිලා ගොතෙක ග ඊදු නූම් කමුකාගේ ස්කුරියක් දාන නමවෙස් හම දන්නවාලමති ඊද ආමගොත ගාන හප්තයකක් දීම හම මසකටක කූරම් අනේ මේ දකන් වරා මෙහෙමානුන්නම් මෙදන පෙන්න්න ගීති ගෝතක අනි බන්දර මති බේගෙන ගොත විජාම් කරුම එකගොතුම් මෙහරල සම හප්තයක්දී හප්තයකක් දීම අනේ මී අංහෙන් රජතු අංහෙනුන්නා ගේ හිතරි තමයි රස්තරේ රසුපරේකට එකි සරහත් සාස්ථාහ මෙබනි සාස් කොරුමද මතක් ඇත හාස මතකට පුරගෙන දාන ගොතගේ කබි වලින් යාලුන් පහ කොල්ලන් අද එක්වන්ට ඉගෙත විපර මේ අංහෙනු කොමටීගේ බෙලුම් ගදහරුම් අනේ මේ ඊදු විලේරේ බොඩුබුළු දෙහුම් පුරිය ගෙන්දා ගොත හනගේ කබි වලින් ඉගෙත ඒ බොඩුබුළු දෙහුම් ගේ හරකාට දාන ඒ පුරීල සගාපි හරකාට ගේ වර පුරි ගමි රටතුවා මේ පුරමුන් ආය තමයි
1: ಮಿಹಾರು
0: රෙඩි කුරුමංග මාසෙක කුරියද ඒ ෆෙෂෝලේ නිහා හිසාබු නේද තෝ ඒ උලාල කුරුමා හිසාබු කුදින් සගෝරි වා කුදින් හමනන් නොට් කුරුම කුරිය දාන
1: ලපිනොස් හ්ම් දැන් හේම එහෙන හේම උමර් ෆරාතක බේෆ්ලොන්න ඇති
0: එහෙන හේම උමර් ෆරාතක බේෆ්ලොන් මාගන ගොත ගමිර සුගහම දැන් කුරිය දානි හම දුවානුන්නා අනේ දු අනේ මී

එකලේ ගෆාන් එබහී මූසා ගෆාන් විදාළුවි අලුගෙ වෙරි රැස් කලාක තිමං අලාශායි තිමං අලාගෙ අහාය ෆාෆෆුස්සවාන් දේ අධි බරස් කලාංග රහමතුගෙ තෙරය අලමෙන් වද්දවාෆාන් දේ ඉබරස් කලාංගෙයි රහම ලව්වා එම්ම රහම වන්ත රස් කලාංගේ.

මීහුන් කුල කන්තවගේ සැබවුන් අලමෙන් හලාකු කුරවනී තෝය. ඉබරස්කලාගේ ෆොනුවි ඉම්තිහාන එකම් ගා නුනි එකන්තන් නුවේ. එකමුගේ සැබවුන් ඉබරස්කලාගේ ඉරාද කුරවා මීහකු ෆුරද්දවමුවයි. අදි ඉරාද කුරවා මීහකත් තෙදුමගු දක්කවමුවයි. ඉබරස්කලාගේ අලමෙන්ගේ එහි තෙරිවන්ද රස්කලාන්ගේ ෆහෙ අලමෙන්න ෆාෆෆුස්සවාන්දේ. අදි අලමෙන්න රහ්මෙල්ලවා ෆාන්දේ. ඉබරස්කලාන්ගේ ෆාෆෆුස්සවා එම්මෙ හෙව රස්කලාන්ගේ.

මීසකුන්නේ හමකශවරුම් තිමංකලේගේ ෆානී තිය බෑමීහුම් එම්මෙන්ගේ ගාත අල්له ෆොනුවි රසූලායි එකලාගේ උඩුතකායි බිමුගේ වෙරිකං එකලාගේ මිල්කුවේ වොඩිගෙන් වා රස්කලාගේ එකලාගේ මෙනුවී ඉලාහකු නුවේ දිරුම් වනී වෙස් අධි මරුගන්න වනී වෙස් එකලාගේ ෆහෙ අල්ලෝහෂායි උම්මිය නබියා කම්ගාවා එකලාංග රසූලාය තිබෑමීහුන් ඊමාම් වාශ එකල එගෆානී අල්ලෝහෂායි එකලාංග බස්ෆෘතක ඊමාවේ වඩාගන්නවා නබියාය අධි තියබෑමීහුන් එකල එගෆානත් තබා වාශ එයි තිබෑමීහුන් තෙදුමගු ලිබිගතුමට්ටකයේ

දෙං ඒග තෙරෙන් අනියාවරී මීහුම් එවරෙන්න කියාශේ එංගෙවුණු බස් එනුම් බහක බදල්කොෆ්ුවේ දෙං එවරෙන් අනියා වෙරිවෙ උළුණුකම්ග සබවුන් තිමන් රස්කලාගේ එවරෙන්ග මච්ච උඩුන් අජාබෙ ෆුණුවීමේ.

ඒක තෙරෙන් එබ්බයකු බුණෙහිද අල්ලාහ් එබ්බයකු හලා කුරවම් නුවත ගදවගම්වා අජාවකුන් අජාබ් දෙව්වම් වෙෆාවා බයක තියබෑමිහුම් වාජ ඉවනී කීවගෙන් හෙජේ එවරෙන් බුණුවේ තියබෑමිහුන්ගේ වෙරි රැස් කලාගේ හසරත හොසුරු හොටයුළුමගේ ගොතුන්නේ අදි එවරෙන් තක්වාවෙරු මට්ටකයේ.

0: දිවෙහි රාජයගේ මොනිෆුහි ෆිල්ම්ගේ දායරගේ ෆන්නා නොන්නායකු
1: පාඩෙන් ඕනන තිකේලිකි තිගෙනි පාඩෙන් ඕනේ මේ මොලේ මිදාය රහිලා ෆුමි
2: එම්මේ ෆහුගේ රිලීස් තක
3: කදේක සුනේ යන කාරිකා මායිස් ගුන්නේ අහරම් බස් පරස්සොරියේ
2: අරමුණ තරිග වාහකතක් හම චස්නාව
4: මමි මුලි හින්නවර මශුරු දිලි
2: කොම්මේ අංගාර දෝහි ගෙරේගෙන්ට එගාර ජහත් ස්ටඩියෝයින් භගුතුන්
5: දරිනකි මෑංගල්ලෝ හවල් කරවාවා අමානාත
6: දරිනකි මෑඹෆෑන්ගේ ලුලු ගෙෆිනිකන්
5: එ දරිනන් හියමකු දක්කෑ දිනුමකි මෑඹෆෑන්ගේ සිම්මාර
6: ඒ හිත්තකුගේ මාමෙලාමිලි ඒ හිත්තකුගේ මාමෙලාමිලි ඒ හිත්තකුගේ මාමෙලාමිලි
7: බුරාස්පති දුවහුගේ මෙන්දුරු දේත් ජහායිරු රිපීට් හුකුරු දුහුගේ රේගනු දිහෙත් ජහායිරු අදි හොන්හිර දුහුගේ මෙන්දම් එකෙත් ජහායිරු
8: හිත්තකුගේ මාමෙලාමිලි
9: කොබාන්ට යම් කිමියර් කීනේ
10: යම් කිමියරකන් ඒ ස්වරන් එහෙන් ගොතකන් උලෙනි මෙබුණි ඉන්ටර්වල් ගටිග රංගල නොකණී කමෙන්නේගෙ වරන් අවහන් නිම්මාලා කාචේ උකාලණී කමෙ නොනි කුජ්ජක දෙනී කමෙ විස් නේගෙ එහිම විස් නොෙ බුනේ ඉන්ටර්වල් ගටිග කොම්මෙ විස් එහෙන් කමෙ ග උලෙති බලාලා එරු තාචි හුන්නනි උහ වර දුවසෙ ජමි වහක දක්කම් වෙගින් හුන්නත
9: ඈහන්ත අරුන් මියදු ඒන මම්මයාස් වහ දක්කාලන යම්කි ಹಾದಿ ಗೆದ್ದ ದರಿ ಫುಳ ಇಂಟು ಅಲ್ಲಕ್ಕೀನ ಅದನಿ ನೊಬ್ಬೈತ ಕೀ ವೇಹಾವ ನಿಮ್ಮಾಲನಿ
11: ಅಷ್ಟು ವಾಗೊತಕ್ಕಿ ಯಂ ಕೀ ಕ್ಯಾರಿಗ ಇನ್ನ ಅರ್ಷ ನುಗೆನ್ನಾಣೆ ಇಂಟವಲ್ಲೆ ದೆನ್ ಏಣ ಯಂ ಹಾಫ್ ದಣಿ ಮಮ್ಮ ವೆಸ ಹೆಂಗ್ ಹದಾವೀಯ ಗೇ ಕ್ಯಾರಿ ಉಳೆ ಇಸ್ಮಾಯಿಲ್ ಬೇಬೆಯ ಮಮ್ಮ ವೆಸ್ ಕಾಯಚ್ಚಿ ದೇಣೆ
9: ಅಚ್ಚಾ ಹಾಲ ಬಸ್ಸಾ ಕುಜಿಕೆ ದಿಂಕಿ ತಿವಾಕ ಆಂಟಿ ಕ್ಯಾರಿ ನೊಬುಣನಿ ತೀವರ ರಂಗಳು ಕಮನ್ನು
11: ಬಪ್ಪ ಮಮ್ಮ ಬುಣ ಫೋನ್ನಿ ಕುಜ್ಜಕ ಹೆಲ್ಪ್ ಯಸ್ ನೋಣಿ ಎಚ್ಚ ಶೇಯಾ ಕೊರಿಯಸ್ ಎವಾಕ ಎಮ್ಮೆ ಕ್ಯಾರಿ ನು ದಕ್ಕಣೆಯೋ ಮಿಹಕ ಎಚ್ಚ ದಿಂಕಂ ಕಾಣಾತು ವಾತವ ಸಿಂಗಣ್ಣು ಆಣೆಯೋ ಏರು ನೋಗಿನ ಸವಾಬು ಲೆಬೇಣಿ
12: ಬಲ ಸಾಕಲ ಪಾವತಿರು ಕಿಹಿನತ್ತ ದೆಂತಿತನು ಎಹೆನ್ ಸಾಕಲ ನೆರೇನು ಗೊತ್ತೆ ಬುಣಬಲ
13: ಕೊಮ್ಮೆಮೀಗ ವಿಸ್ ಪಾಕ್ ಕೊಲ್ಲವಿನಿ ಕೊ ನಿಮುಣಿ ಕಾರು ಪಾಕು ರಾಜೋನುಗ ಸಾಕಲು ಸಾಕಲ್ ಪಾಕು ರಾಜೋನುಗ ಕಾರು ದೆರದೋ
12: ಕಿಹಾ ದೆರ ಕಮ್ಮಿ ಎದಿಯೇನು ಹಮ ದೊರಮತಿ ಪಾಕು ಮೀಳ ಪಾಕಿನ್ ಜೋನೆ ವಿಸ್ ನೋನು
13: ಪಾಕಿನ್ ಜೋನೆ ಅತಿ ಮಾ ದೊರಕುನು ಎತಾ ಪಾಕೊಪ್ಪ ಕೊಡ ತಂಕುಳಕ ಹಿಂಗಾದಿ ಸಮರಂಗಳುವಾನೆ
14: ಪಾಕು ಕುರವ್ವ ಎಹನಸ್ ಗವಾದ ಎಗ್ಗು ತಪ್ಪಾಕು ಕುರವ್ವ ಅದಿ ಎಹೆಂ ಮಿಹುನ ಉಂದಗೂ ನುವಾಗು ತಪ್ಪಾಕು ಕುರವ್ವ
15: ಇಲ್ಮಿ ನೂರುಂ ಹಿತ್ತಂ ಆರೋ ಕುರುವ ದೆದುಣಿಯಗೆ ಬಾಜ್ವರಿಕಮ ಮಗು ದಕ್ಕಾದೆ
16: ತುಳಹೆಯೋ ಫುದುನ್ ತೆರಿ ಉಫಾವಿರ ದಿರುಳುಮಕ ರಾಸ್ತಾ ಫಹಿಕೊತ್ತೆ
15: ಉಮ್ಮೀದು ಆಕೊದ್ದಿ ಎಕಣಿವೆರಿಕಂ ಫಿಲುವಾದೆ
16: ದಿವೆಹಿರಾಜ್ಯಗೆ ಅಡು
15: ಎಂಹಾ ಸತರ್ಸೆಗ ಸಾಳಿಸ್ ನುವೆ ಕಿಲೋಹರ್ಟ್ಸ್ ಮೀಡಿಯಂ ವೇವ್
16: ಅಡಿಹ ನುವೆ ಮೆಗಾಹರ್ಟ್ಸ್ ಎಫ್ಎಂ ಬ್ಯಾಂಡ್

0: මෙහරු ගඩින් අක්ගඩි 30 මිනිට් මීදි විරාජ්‍යගඩු.
1: Tech Talks. මේ ප්‍රෝග්‍රෑම්ගේ එක්ස්ක්ලූසිව් ස්පොන්සර් ෆහිපේ.
2: අස්සලාමු අලයිකුම්. දුනියේග එම්ම හලවිකමයි කුරියරමුන් අන්න ටෙක්නොලොජියේග වාහකතවක ඉන්තිසාරක තිබෙවි. දිවිහි රාජ්‍යක අඩුගේ එම්ම හා ලොබ්වෙත එහුම් තෙරින්න මරහබන්. ටෙක්නොලොජියේග දායිරාගේ එම්ම ෆහුගේ අදහම කුරන්තකා එම්ම ෆහුගේ ඛබරතකයිකු මිහෆ්තාග තිය එහුම් තෙරින්න මි බද්දල් කුරි අලුගොඩු මූසා රෂ්වාන්. අලුගොඩු මෙගේ දුනියේග එකි ගවමුද කොන්දනි ටෙක්නොලොජියේග රේහුග එක් ගවමු අනෙක් ගවමා වාද කුරමු. ದಿವೆಹಿನ್ನ ಕೀವೆಸ್ ಮಿಹಾರು ಈಜಾದಿ ಗೊತ್ತು ಫಹತು ಗತಿಬಿ ಬಯಕೆ ಬುಣುಮಗಿ ಇನ್ಸಾಫ ಕಣ್ಣುವಾಣೆ ತಫಾತ್ ಎಕಿ ಎಪ್ಲಿಕೇಶನ್ ತಕ್ಕ ಫೆಶಿಗೆ ಎಐಗೆ ಎಕಿ ಫಲ್ಸಫಾತೋಗ ಸಫಹಾತ ದಿವೆ ಉಫೆದ್ದು ತೆರಿಂದನಿ ಲಿಯಮು.
1: ಟೆಕ್ ಟಾಕ್ಸ್
2: ಪೋಸ್ಟ್ ಕ್ವಾಂಟಮ್ ಕ್ರಿಪ್ಟೋಗ್ರಫಿಗೆ ಸೆಕ್ಯೂರಿಟಿ ಅಪ್ಗ್ರೇಡ್.
3: ವಾಕ್ಸನ್ VX2 ಗಹೂನ ಹೈಸ್ಪೀಡ್ ಲೈಟ್ ಇಂಜಿರಕು ಸಿಕುಂತಕು ಹತ್ತರು ಹಾಸ್ಫಹರು ತಸ್ವೀರುಗೆ ಎಕಿ ಫಶಲ್ ತದ್ದು ಕುರೆ.
0: ಅಹರಕು ಅಸ್ಸತೇಕ ಬಿಲಿಯನವುರೆ ಗಿನ ಡೊಲರು ಹರತು ಕುರಮು.
2: ಎಹೆ ನಮವೆಸ್ ಗೂಗುಲ್ ಲಿಂ ವಣಿ ಮಿಕಮುಗೆ ಫುರಿಹಮ ಜಿಮ್ಮಾ ನಗಂಜೆಹೇಣಿ ವೆಬ್ಸೈಟ್ಗೆ ವೆರಿಫರಾತುಂ ಕಮ ಕಂಡಾಳಾಫ.
1: මේ ප්‍රෝග්‍රෑම් එකේ එක්ස්ක්ලූසිව් ස්පොන්සර් ෆහිපේ.
4: බිල්ත දක්කම් පසේ යගොතේ මියොති ෆහිපේ ඇප්. බිල්තක නාර ජුම්ලා දදු ෆහිපේ ඇප ට්‍රාන්ස්ෆර් කොල්ලා. දෙන් හම හුරිහා බිල්තක ෆෑස දක්ක නිම්මලම් වි. ෆෝන්, ෆෙන්, ගෑස් අදි මීඩියා නෙට් බිලකස් දෙක්කේනේ. රීලෝඩ්, රාස්ටස් නුනි ඩේටා පෙක්වස් නෙගේ නෙගේ. මී හම ඩිජිටල් වෝලෙට් ದಿನೇ ಮಸ್ ದೆಬಾವಾರು ಬಿಲ್ನು ದೆಕ್ಕಿಗೆ ಲಾರಿಯ ವೀಣುವೆ ನೇಂಗಿಗೆ ಉಳೇಕ ನುಜೇನೆ ಹುರಿಯಾ ಡಿಜಿಟಲ್ ಪೇಮೆಂಟ್ ಅಕ ಫಹಿ ಪೇ ಮಾ ಫಹಿ.
1: ಟೆಕ್ ಟಾಕ್ಸ್
2: ಟೆಕ್ನಾಲಜಿಗೆ ದಾಯಿರಾಗ ದುನಿಯೆಗೆ ಬೊಡೆದ ಗೌಮತಕು ಗೆಣ್ಣ ಮುಂದ ತಫಾತು ಇಂಗಿಲಾಬಿ ಬದಲ್ತಕ ಮಿಹಫ್ತಾಗ್ ಪ್ರೋಗ್ರಾಮ್ ಗವೆಸ್ ಬಲಾಲಾಣ ಅಳುಗಣ ಮೆಂಗ್ ಆಶೋಹ್ ಕುರುವಣಿವಿ ಏತಂ ಈಜಾದು ತಕ ಏತ ಬದಲ್ತಹೆಗೆ ಗುರಹಯ ತಿಯ ಎಹುಂತೆರಿನ್ ನಾಯಕು ದತುರು ಫೆಶುಮ ಅಳುಗಂಡು ಮಿಹುರಿ ತಯ್ಯಾರ ಎಹುಂತೆರಿನ್ ತಯ್ಯಾರುತ ತಯ್ಯಾರಿಯ ದತುರು ಫೆಶುಮ.
5: The engine is starting up.

0: ගඩිමෙන්දුම් පාරකට තිරිස් අඩු සම්තිගෙන්දමනි දිවෙහි රාජ්‍ය ගඩු
1: මේ අශාරහරම්මතේ උමරු ෆ්‍රයන් ખાસ කරපා ප්‍රෝග්‍රෑම මේ ප්‍රෝග්‍රෑම් ග අශාරහරම් දර්ශකේ කුඩකු දෙන්න නුගලේ අඩා වාහකුරුම් 100 ගෙන් වේ
2: හෆ්තාගේ වාහක

0: කොෂාම් කම්බොඩ වෙච්චේ
1: දැන් එකන් යොතින් නී මිෆා දැන් එකමෙ බදලෙන් නොවානෙන්නො එහෙම් වේ එහෙම් මෙ බොනේ
0: කොෂාම් වාහක දෙක්කි ලොබානා කොටරිය වද එඳුකා ඉෂීනි මේස්මති ගාහුරි රෞෂාගේ ෆොටෝ නගා බලාලි
2: නාදිර අලුගණ්ඩ මාෆ් කුරබා මි හොරිහා කමෙ මි දිමාවි අලුගණ්ඩ හෙදි
0: ලොබානා මඩුමඩුම් බුනේලි ඉරෝසේ හතේ ජහැෆි ලොබානා තයාර වෙගෙන් දෙකොළ හිඟණී ඉරෙර් කොළා ගඩි බලාලෙ හොෂා මෙන් ෆෙණුමුන් ශකුවා කුරි
3: ගඩි කියා පතියේ හාද ලහුන්නේ
0: සල්මා හේමුන් වාහක දෙකි
1: අද්දේ ශායිනාය බද්දල් කරන් හාද වරිකේ තිහුරි දෝ අදි හැග්ගඩි බෑවිස් නොවේ
0: කාර තිම්මිහුන් එරුමායකු බාර ස්පීඩෙක්ගා ශායිනාමෙන් ගියත් දියුමට්ටකා දුබ්බා ලෑෆේ ලුබානාගේ ඇව්වනී ෆිනිවෙෆයි සල්මා ගතුකා බාරං හිෆාට්ටාලෑගෙන් ලුබානායිනේ කාරු මඩුකොල්ලුමායකු තිම්මිහුන් ෆෑබෑගෙන් එතෙරයක් වදෙච්චි
1: අස්ලාමලයිකුම්
0: හුෂාම් සලාංගුවාලි ශායිනා ටීවි බලංගිනේ සලාම් බලාගතුමයක් හුෂාම් ඉෂීනං ගොඩි දක්කාලී
4: ගේ ගවුලේ හමි හුඟවෑගෙන් හුෂාම් මිගේ තිය කී කුරන් ඔතී යාව එම් මී හෙක් ගොෑගෙන් තිය කීවෙතෝ මශා අහාල විදානෙද
0: ටීවීගේ අඩු මඩුකොල්ලමුන් ශායිනා වාහක දෙක්කී
2: මාෆ් කුරේ මී අහරින් අන්න වෙගෙන් ඈවුමෙ වර බොඩු කමක එදෙන් වෙගෙන් මියයි
0: ලුබානායන් හින්දිරවා ලෙවුනේ එහෙනම් සිවර් කොෆා වාහක දෙකි
4: මිහාරු දෙන් ඉතුරු අහරින්ගි ෆරාතුන් කොන් එච්චේ කලේ බේනුම් වානි කලේ තිහුරි අහරින්ගි එම්මේ අගුබොඩු මුදා ගඬු ફેරි ගැන්ෆා බුණ රංගළු වාහකේ අහරින් බෙන් මෙන් නොන් කලේ දක්කා එව්වස් වාහකෙන් අඩු වාහක නුවිතක කලේගි සූරවිස් දෙකේක
1: ෂායිනා
0: හොෂාමක කෙතෙන් නුකරුනේ ෂායිනා ගරුලි ගදවමුන් දාතම් ෆෙනිෆා එනා ෂායිනා ගොවාලිය
4: බුණ ಕುವ್ವೆರೆಕಿ ಆಹನೆ ನೋ
0: ಶೈನಾ ಎ ಅಡೆನ್ನಾ ಹೈ ರುಳಿಯಸ್ ರವ್ವೆಗೆಂ ವಾಹಕ ದಿಕ್ಕಿ
2: ಇಬುನಿ ರಂಗಳ
0: ಲುಬಾಣಾ ಹಿವ್ವರ ಕೊಫಾ ವಾಹಕ ದಿಕ್ಕಿ
4: ಹುರಿಹ ಕಮೆವಿಸ್ ಕುರೆವುನಿ ಮಶ ಕಾಲಿಯ ವಾಹಕ ದಕ್ಕಾಗೆ ಮಾ ರಂಗಳು ಮೀಹ ಕವ್ವಾ ಮಶೆನ್ ನೂಳೆ
1: ಶೈನಾ ನಿಕಂ ಎ ದಕ್ಕ ವಾಹಕೆಂ ಅಡುವಾಲಿಯ ವಾಣಿ ಕೀತ
0: ಹುಶಾಂ ಬುನೆಲಿ
4: ಹುಶಾಂ ಬುನ ಹುಷಾಮ ರಂಗಳವಾಣಿ ಏನ ದಕ್ಕ ವಾಹಕತ ಕುರಿಂಬ ಸೇನ ದಕ್ಕಿ ವಾಹಕತ ಅಡುವೆ ಹಿ ಕಲೇನ್ನು ದೆಮ್ಮಿಸ್ ಏನಗೆ ಎದುಮೆಂ ಒತಿಯ ಎಕಂಬಿಸ್ ಪುರಿಹಮ ಕೊದ್ದೀ ಬಲ ಅಹರೆನ್ ದುರ್ಗಹುಟ್ಟೆಸ್ ಕಲೆಮೆನ ಉಂದಗುವಣೀತ
0: ಹುಷಾ ಮೆಹೆಂ ಬುಣುಮುಂ ಶಾಯಿನಾ ಗೊಂಡಿನ್ ತೆದು ಫಾ ವಾಹಕ ದಿಕ್ಕಿ
5: ಕೊಂಕಮಕತ ಶಾಯಿನಾ ಅಡುಗದ ಕುರನಿ ಹುಷಾಂ ತಿ ಕೊಂಕಮೆ ಅಹಣ್ಣ ರಂಗಳ ಇದ್ದೆನ್ ಕಲೆಮೆ ಮಿಗೆನ್ ದಿಯಯ್ಯ
0: ಗೇತರೇಕ ಹಿಸಾಬವರ ಅಡುಗದ ವೆಜ್ಜೆ ವಹೀದಾ ಕೊಟರಿಗೆ ದೊರುಹುಳುವಾಲಾಫಾ ಬೇರ ಬೋದಿ ಕೊಲ್ಲಮು ಅಹಾಲಿಯೇ ಸಲ್ಮಾ ಅವಹ ಲುಬಾಣಾ ಗಾತುಗಾ ಹಿಫ್ಯಾಗೆ ಬೇರಣ್ಣಿಕು ವೆಜ್ಜೆ
4: ಕುಬೆರಿಯಕ್ಕೆ ಆಹಾರಿಂದ ಹುರಿಯಾಕುರೆ ಆಹಾರಿ ನಾದಿರು ಗಾಯಾತಂಗೈ ಕೀಕುರಂ ಬಾಯ ಆಹಾರಿಂಗಿ ತಂಗಾರ ಆಹಾರಿನಗೆ ಕೊಕ್ಕಾಲ ಹಂಗೇನೆ
0: ಲುಬಾಣಾ ಕಾರುಗಾ ಇಶಿಂದೆಫಾ ರೋಮುಂ ವಾಹಕ ದಿಕ್ಕಿ
1: ಅಣಿಕ್ಕ ಅಹಣ್ಣ ಮಿಕುರವುನಿ ರಂಗಳು ಕಮೆಬ್ಬ ದೇತರಿ ಜಸ್ಸಿ ಅಹರೆಂ ಕಮ ವೇದಾಣಬ ಕುವ್ವೆರೇಕಿ ಅಹರೆಂ ಬ
0: ಕಾರು ದುವ್ವ ಮುಂದೇರು ಹುಷಾಂಗೆ ಹಿತಂ ಅರಣಿ ಕುಕ್ಕುರವುನಿ ಏನಾಯಂ ಹೆನ್ನೆ ಶಾಯಿನಾ ಕೊಟರಿಯ ಗೊಸ್ ಎಂದುಗಾ ಒಶೋವೆಲಿಯೇ ಕೊಟರಿಗೆ ದೊರು ಹುಳುವಾಲುಮಫೋ ವಹೀದಾ ಕೊಟರ್ ತೆರೆಯ ಬಲಾಲಿಯೇ ಅದಿ ದೊರು ಲೆಪ್ಪುಮಫೋ ಹಿಂಗೆ ಆಗತ್ತೆ
4: ಆ ನಮ್ಮಿವಣಿಗೆ ಏನೆಬ್ಬಾ

0: Sore quando mora leve e fare cosa che non lo volevo mi dare niente mi vanno e non vanno con neanche il tutto per me ma mi canto a quello che non lo volevo
1: දැන් මෙහර අඩිහ තිංහ හරුගේ බේපලවීම දැත්ත තැන් අනි ජුවන් උමුරුග නුනිකුඩ කුදින් නිදා හා ගින ගඩිතකක මේ උමුරුගේ බේපුුණනෙක්නුවෙන් නිතානෙ නමවෙස්සනේ ෆස්කඩිරු හගඩීරු නිදා ලෙවේනෙ එකම කවස්ති දෙන්නවී ෆතිස්නවාද පහුවය නිදනෙහෙවි මස්ලු මාලස්ගේ නිදුන් දෙන්ඒගේ ඉතුරුන් මී දුවස්වගේ උඹරු මච්චද්දාවරක බොඩ ෆ්‍රෙෂ්කුන් හඳන් හුන්නනේ ජුවන් දුවස්සරුගේ හඳාන්තන් හුන්නනි දෙන් දුවස්වීම මිදිය මහ එනුනි මිදිියහ්තාගවිකමෙන් එහ සාෆ්කෝ හඳන්නු නැතනසේ හඳන් නෙතසේකි මස දෙන්නු නම්ස් ජුවන් දුවස්වරුගේ හඳන්ත හුන්නන් ජයන එකම ති දෙන්න විකූරන් නිකුයින් කමේ හඳන් නැතිෆ ගෙල්ලිෆ හොට්ටිෆ හොන්න වාහගදතු ඒතින් එකන්තද නගල් කොල් දෙවිදාන් කුඩ තුස්කුලක බේස් නගාල අනෙහින් ආමු දිරුළුමුග තීමාවා මීහුන් ගේ ගවුලේ මීහුන්ගේ නන්තන් හඳන්න ඇතේතු ආමුකොන් දතුරුකුර මගුතන් අනේ හඳන්න ඇති ඔලින් නුබෑ මකුන් දෙවේ කල් කවේවේතු හෙදුන් එච්චි අලෑරු මි කොන් නු බෑකොන් එළුවිය කල් ගොවේතු නු බෑකොන් හෙදුන් දෙවේ වර ගිනන් එහෙමවේ අනේ තිලේවල්ල තිය මල්ඩ රංගලි අල්ඩ තක්කා දීයගේ හොල්මල් එකගොලු වැඩතු එහෙමි මල්ඩ ඩිපර්ට්මෙන්ට දුරුවේ දක්කාල වර මොහෙම එරල්මෙන් අනේ ෆරවා ෆට්ටාල විදන්
2: හුළුමාල හොස්පිටල ගත හොළුමාල
1: හම මේ අල්මෙන්ගේ මෙන්ටල් හෙල්ත් සෙන්ටය හම වැඩන්න පරණය අග නම්මුන් අනේ විදාල ද මිකාල හක දෙකවක නෙමි දුර වෙරලු බලාල දෙනගේ
2: දෙ අනික ස්ටොක්ටර් දක්වා ලොබ්වෑගෙන් ෆරවා හෝදෙව මර මුහෙමකම ඩොක්ටර් ෆා කොරවෙගෙත හසන් ඉරත්කරවිය අතහම රඟල් ශිෆාදිබෙන් අල්ගුමෙන් දවාකි ගෙත වරන් හෙව දවාවා කියවලනගෙත ඩොක්ට අල්ගුමෙන්ගේ මිර ඒගේ ප්‍රෝග්‍රමස් කෑගන කනවමක මෙන සෝශල් කමිකේන් ඩිස්සෝට අල්ගුමෙන් වාහක දෙක්කේ දෙමේ ඩොක්ටර් අල්ගුමෙන් දක්කම දෙවාකි කිමි හර ෆරවා මේ කොරමුග සමල්කන් දේන්ජෙහි කන්ටත්තකකි කොබෑට මේ ෆුර්තම සම ඩොක්ටරන් දෙවා ලෆා දැන මේ ෆරවා දැන මෑම්බ ෆෑම සදෙක් මිහුම් බලහට්ටා මිහුම් වෙස් සමල්කන් දේන්ජෙහි කන්තත්තේ ගොත්ක ඩොක්ට ෆා කොරවනි කොන්කත්
1: මෙහර එකමකි විහස් අවහ මේ කමේ ගෝස්වකෙන් උලෙහින් හම හිවහා අවහක මේ ඩොක්ටර් දෙක්කු මුහෙම් උඳින් පහු ඩඟලු වෙරනේ බැකුදින් ලහොන්නේ වාහක දෙකරන බැකුදින් මේ වෙනි තේගොත්ත බෙල්ම වර හම විහස් අවහක මේ කුඩකුදින්ගේ ඩොක්ටර් දක්කාල මුහෙම් මයරුන්දෙන් අනේ හම නෝමල් කමේ වෙස් අල්මෙන්න්නන් ඉගෙන තමි මේ නෝමල් කමෙක්කන්ද තහෙමිම මේ උමරුන් හමස්වායර දෙන් මේ කුදි කුදි අඩු අඩු ලව්වා දෙන් බාර මහා මේ උපරත මහරු නිමේරු දෙන් කොම්මෙස් කහල මේ බහකාවත්තරුගේ මේ අඩුතල් දෙබ්බෙන දෙන් එයින් අහරුගේ පහොම් මම බප්ප බුණෙවෙන්චහැ දෙන් ඒගේ ඉතුරුන් මේ කුදි කුදි ජුම්ලත මේ දෙයහරු වයරු බුණෙවි ඒගේ පහුම් දෙෙන් බොඩති ජුම්ලත එගොතම් මියන්න නහැවිම මේ කුදින් වකි මෙහරු හතරහරු හාහරත් තේතෙරේග මේ කහල මස්සලය හොන්නක පහක් කොරෙවේ හා අවහක තෙරපී සනේ සිකුණි විහස් ලයිරු තෙරපි ෆට්ටාලීම සිකුණි හානාලයකින් කුද්ජ රඟල කුරෙන මෙම කුද්ජ බොඩුවන් දෙෙන් මටු නොකර වශය තෙරපී හොද්ද වශය අනෙ ඩොක්ටර එක දක්කාලා ෆෙයි මුහිම කර
2: එම මේ සබබකි ඩොක්ටර් ෆා කරවි මේ ඔඩිසෝඩ දිමාව මෙදුවරි වස් සබබකි
1: එහම ජෙනටිකලි අයලිගොතුන් වාර්තවා කමයි
2: ඉතුරු උදිබේ ගෙල්ලම විහෝමගේ තෙරේග දිමාවා කමෙන් නොත මෙහි ගුල දිමාවා නාරුගකමේ නොත

0: ස් කම
1: හම ගෙ තරෙන්ද බෑ ගෙල්ලුන් තව දෙන් කාල්කන්ත ඔබටන් ඩ ෝටිසම් කාල්කන්තත් දෙකමකු මීහම දෙන්ටිකල පොටම්
0: මීහම කන වාර්තවාකම
1: වාර්තවාකමයිගොත්ක
0: අතහෙම මේ නිමාල බම කොලාස්සකොත් එක්ක ඩොක්ටේම මේ පහ කොල දෙම බේනවනිකොන් කම චල්ගොමෙන් දෙ මේ ෙද පෙස්කම තහමල් කොරජ මකි හම ගම සමීහක වේ මොස්තක් බලග හසු කොරම් බේන බල්ලන්නු දනත හසු කොරමග මේ කොරා උම්මේද ත ොරි හම මොමග මේ කොරිය දියමග දත්තක කුරමති වානකම මෂ්තමග මෙන්න අයකීග ඔලු මග තතිතක බ කොරමති හ සිිහක් ම හල් ගෙස් නොත කියවමගේ ම හල් තරේග කොදින්න විස්මික දත්තක බදදි මාව හැබිම උපද හොරිහකමකොන් අර මේ අරයගන රඟලු උමේ මුස්තක් බල හෝදමටක මැසේක කුරමගේම බොඩ මේක සමල්කන් දේංජහෙන් දෙවේන කන්තත්තක කොත ට ා කරනකොක
1: මේ
0: වශයගෙන්වා මේ මිසක මුදල් රිසුන් මෑම්බ ෆෑන් දෙ අදවෙස් මේ වශයගෙන් තිබේ රට්ටෙහින් එකුවරින් අයිදාග මේහ මේ හොරිහාම හුුණා එකීග
1: අස්ල අන්නේ මේ කමුගේ එකන්නෙන්න්නු හම හොරිහා නක්සානී කන්තවගේ සම මෙන්ඩියෝලප් ගෞම්තන්තින් අල්මෙන්ගේ මේ කෑරි ගෞන්තම සල්ක මලේශය සිංගපෝ තයිල්දන්න කල් ගෞන්තවගේ බොඩන් හම මේ හරමි ෆෝකස් දෙවැනි කොමියනිටි මෙන්ටල් හෙල්ත් කෑ හැන්නුනි මේ මුස්තම තෙරෙන් ටීචරුන්න හම මෑම්බ ෆෑන්න ඔෆිය ගොලේ මීහුන්න අමකො දිමව මීහුම් බේනුම් කොක්ගෙන් මේ නක්සානී ඉන්දුලයෝකන්ත කුරියරුන් එයි මතිග මිති බේ සයිකේටට සයිකෝලිස්ට වර මදුවන් නිස්වතුම් බලෑරහෙම මර සීරියස් කන්දත්ත එකනෙක් එමිහුම් වල්ලවා තෙම්පොඩ මියොන්නනී කොමිනිටි හෙල්ත් කෑහැමිම එමෙන් එබ්බාර ලෑගෙන් මේ සල්කල්මෙන් හමවර රීතකො ස්කූල්තක එඩස්ටි ගාලා මෙත්තම කෑදබෙන ෝටිසම් ගැලාමත කෑදවීම ඒ ඒට සාත්තක එක් ගොත වකි ගොතක මෙකු දින්න කලාස්තරය ගෙන්දම ගොතක් කුරිය ගෙන්දවීම ස්කූල් තරෙන් ස්වර බොඩ හිල්ලිබුණ දගේ තෙරෙන් හමට මෑම්බ ෆෑන්න දේරු ශත්තන් හම ගේ තරේ ගෙස් මසෙක් හෙම මේ මුජ තමක මෑම්බ ෆෑන්න ටීචරුන්න හොරි හැමෙන් ගුලිගින් කන්තත කුරීම කුදින් අවහ මිරංගල එහෙම හම හමේකනි තෙරපිස්ට එහනුනේ හමේකන පීඩටිෂන එන්නේ සයිකටිස්ට්ගේ මසකත නුනේ මුජතම එවගෙන් කොමිනිටිය ගොත කුරිය ගෙන්දය එම රැංගල නති
0: නැටක්ටම් කුරම් පාකර මිසංක බොලීන්නකී මේ ඒනෑ වරතන් කොළේ බොඩු මති මීහකු ෆරාතුන් ඒනය කුම්මස් පුරස්සාරය නොතොන්තුකවා ගොත වාක දෙක්ක මේකම් මිසාාවක
1: ටීසින්නකී දෙන් හම රැට්ටිහින්ගේ තේරේග ඇනික කනක මජා කොල්දමගේ ගොතුම් බොනෙලා එච්චි හම එල් ලෙවල් එකෙත් කුදින් මිතිබෙනනි දෙ මජා කොල්ලගේ හදරීත් බේගි කෑල ඇන්ති හිරිදෙන් ඒ කළ හම රැට්ටිකමගේ ගොතුග
0: දිමාකර
1: ඒකමක එනගේ නියත කියන්නෙකු දක්කොල්ල මෙන්න එනක නියත කියව මාජක
0: එක මිසාක අදනුවන් මේ නොක්තයක මිකහල මේ මිසාක මේ වාහක දෙක්කොමගේ මේ දතිත නොත කොමිනිකේෂන් ඩිස්සෝඩ මේ පුුණා සෝෂල් කොමිනිකේෂන් දත්ත සෝෂල් කොමෙන් ච් තිමායකුතු මේ දිමවා එමෙන්න එකක මි වාහකදක් ඇරුග මිකහලුන්ද ගොත හුන්න මේ හුන්න කේදෙන් ඒ මේහුම් මජාකොරම් පේන කොරබ නොත කෝදාස්තක මි කුදින් එක් කුජ්ජක එත කුජ්ජ හුන්න යයි කුජ්ජයවා කියම හුන්න ජාකමකවේගෙන් එන්නේ වර උඳබවා ගොතවස්වාකක
1: එකහල් කුදින් හසකොහම මේ හාරුව සර්මින් කාරය ආදහමාවට ස්ටික් කුදින් ඩ හුන්න කුදින් බූලීන්ගේ ශිකාරයක වේගෙන් සෝෂල් එන්සයිට හුන්න කුදින්
0: එකල කුදින්න එහෙන් කුදින් හම එකොත මජාක මීදනේ මේ හුන්න මජලක හදාාපය කුජ්ජාය දෙරවා ගොත වාකද
1: මාස්ලු ස්කූල්තවගේ සම්ම එහෙකු දෙන්න කියාදීමී මීව සමාර්මෙන් තෙරේ ගවුලේ පයක මාර්මෙන් බලෑගනේ මෙන්න එකෝ ගනේ හම මී ඔලෙන් කොට් කොඩේර සුර දස්කොත්දිනු වන මුහිම එවිමයි බැස්කූල්තවග හම ටිස්ටික් කුජ්ජෙක්ලා ගොල්න සේනයක් අඩ ලබ්වා එහෙන් කමි කුරිය සම බලාවෙස් නුල්ලා හම එන ගබුල් කොක්ගෙන් ගුලේ ක්ලාස්තන් එබර හෙම පෙම්වරන් අස්ලල්මින් මුත්තම දියුම් වර මුහෙම
0: එබර පොඩක් මේ ඒ ඉන්සානයතුක ඕගා තෙරික ඒවෙ සම ඉන්සානක දෙඒ කොම මේ හෙක්ගකි බෑගවෙස් උන්නාන කොම්මස් කහල දෙත උනි කම කොම් නෙම් මේහක වෙ ඉන්සාන පුළුවන නැහැ එම පුරිහ මේහකමක වකින් හාසකොම බයිත හමල් කරන්ජහමකි මිකාල කුච්චක් ගොයන් ගුලේ මම
1: ರೆಸ್ಟ್ ಲಿಬೇತೋ ಆಯ್ಲ ಎಮ್ಮೆಂಗ್ ಕುಳಿಗಿಂಗ್ ಕುಡು ಕುಡು ಬ್ರೇಕ್ ಹೆಂಗೆ ಪೇರೆಂಟಲ್ಲಿ ಲಿಬೇತೋ ಬಲಾಲು ವರ ಮುಹಿಮ್ ಏನು ಅಪದು ಅಬದು ಅನೇ ಮೀಗೆ ಇದು ಮತ್ತುಗೆ ಗೊತ್ತಿ ಮೇ ಸಮ ವರ್ ಬಲಿ ವರ್
0: ಶುಕ್ರಿಯಾಗಿತ್ತು.

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හුරි සුවරුගිය තිය බෑමීහුන් අවස් විගන්නාශෙ එ සුවරුගෙ තයියාරු කරවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සාලිහුන්ගේ පකීචා.